ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක්කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදීකොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
3: සුදිල ගුවන්විදුලිය

0: சுதிலே வன்விதுலிய සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
2: සුදිල

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉඳි කටු පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉදිකටු පූජා කිරීමේ ආනිසංසවාසී ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති. නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත්ත මොහොතේද පින්වතුනි, ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි, අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට හි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීමේ වටිනාකම උන්වහන්සේ උපමාවකට පෙන්නනවා. මහණෙනි, දවසක් පුංචි ගල් කැට හතක් ශ්‍රී හස්තයට අරගෙන, මහණෙනි මේ මහ පොළවේ තියෙන ගල් කැට වැලි කැට අතර වෙනසත්, මේ ශ්‍රී හස්තයේ මත තියෙන පුංචි ගල් කැට හත අතර වෙනසත් නුඹලා දකින්නවද? එහෙමයි ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මත තියෙන ඉතාම පුංචි ගල් කැට හතක් කියන ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, මේ මහ පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට යම්සේද ධර්මාවබෝධයෙන් නොකරපු කෙනාට විඳින්න තියෙන දුක් ප්‍රමාණය මේ වගේ කියලා හිතන්න කියව. සංසාරේ ගෙවපු විඳපු සසර විඳගෙන ආපු දුක් ප්‍රමාණය මේ පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට හා සමානයි. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ අතේ තියෙන පුංචි ගල් කැට හත හා සමානයි කියලා බුදුරජාන් වහන්සේ උපමාවක් පෙන්නු. දැන් බලන්න, මේ උපමාවෙන් ඔබත් මමත් මේ දීර්ඝ සංසාර ගමනේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ කියන අනවරාග්‍රයි කියන මේ සංසාර ගමන, මේ සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සත්වයා වැඩිපුරම උපදින්නේ සතර අපාය මහගෙදර කරගේ. වැඩිපුරම නිරේ, ඊළඟට තිරිසන් අපායවල, ප්‍රේත අපායවල. බලන්න, නිරේවල් ගැන හිතන්න, එක නිරයක්ද කියලා තියෙන්නේ කියලා. මහා නිරේවල්, ඊළඟට ඔසුපත් නිරේවල්, 120 ගණන් නිරේවල් ගැන සඳහන් වෙනවා. එතකොට මේ අපායෙන් අපායට වැටි වැටි ඒ නිරේවල් වලට වැටිච්ච සත්ත්වේ අකුසල් ගෙව ගෙවා ගෙව ගෙවා ඊළඟට ඒ අපාය තුලත් තව තව අකුසල් රැස් වෙනවා. දැන් ඔබ හිතන්න, යමපල්ල වද දෙනකොට, පුච්චනකොට, අතපය කපනකොට කෙනෙක් සුවපත් වේවා කියලා යමපල්ලන්ට මෛත්‍රී වඩනවද? නෑ. ඔහුට ද්වේෂය, වේදනාව, කේන්තිය තව තවත් බලවත් වෙනවා. ඒ වේදනාවත් එක්කම කෑක ගහ විලාප දෙදී ඔහු විඳෝ විඳෝ දුවනවා. ඒ තුල තවත් හිතේ ද්වේෂයේ වෛරයේ තව තවත් බලවත් වෙනවා. ඊළඟට තිරිසන් ලෝකේ ඉපදිච්ච සතෙක් ගැන හිතන්න. සතෙක් තව සතෙක් පස්සේ පන්නගෙන ගිහිල්ලා ගොදුරක් අල්ල ගන්නකොට ඔහුට පිනක් රැස් වෙනව නෙමෙයි. ඒ තිරිසන් අපාය තුලත් ඔහු කර්ම රැස් කරන. ඒ තිරිසන් සතුන්ටත් රාගය ඇති වෙනවා. සතුන් රාගයෙන් හැසිරෙනවා. ඔවුන්ට ද්වේෂය ඇති වෙනවා. එකිනෙකා හපා කනවා. එකිනෙකා මරා ගන්නවා. සමහරවිට පොර කනවා. තමන්ගෙම ජාතිය එකිනෙකා හපා කනවා, පොර කනවා. ඊළඟට එතකොට ද්වේෂය, වෛරය, කේන්තිය මේ හැම දෙයක්ම එක්ක ඒ ඒ සත්ත්ව ලෝකවලත් හැම මොහොතෙම කර්ම රැස් කර කර යන ගමන. ප්‍රේතපාය ඉන්න ප්‍රීතියුත් ඒ වගේ. තමන් ඒ ආත්මය තුලත් තව තවත් අකුසල් රැස් කරනවා. පිංගතුනි, මේ සතර අපායට වැටිච්ච සත්වයා, ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කන කැස්බෑ වියසිතුරෙන් අහස දකිනා වගේ කියලා, ආයිමත් සුගතියක උපදිනවා කියලා කියන්නේ. මේ නිසා අපායි විඳපු සංසාර ගමනේ ගෙවපු දුක් ප්‍රමාණය මහ පොළවේ තියෙන වැලි කැට, පස් කැට, ගල් කැට වගේ කියලා හිතන්න කියලා. හැබැයි සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට අනාගතේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ පුංචි ගල් කැට හත වගේ කියන්නේ. ඒකට හේතුව පින්වතුනි, ඔබ දන්නවා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සතර අපායෙන් සදහටම නිදහස් වෙච්ච කෙනෙක්. ඔහුට අපාය දුකක් ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. අපාය දුකක් ඔහුට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔහු තව ආත්ම හතක් උපරිම උපදින්න අවස්ථාව තියෙනවා. ආත්ම හතයි. නතේ බවං අට්ඨමං ආදියන්. අටවෙනි භවයක නම් උපදින්නෙම නැහැ කියන සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. එතකොට ඒ උපදින ආත්ම හත තුල ඔහු දිව්‍ය ලෝකෙ ඉපදුනත් ඉපදීම දුකක්මයි. ඊළඟට ඉපදුනා නම් වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම. එතකොට මෙන්න මේ ලැබෙන ඉපදීමත් සමග ලැබෙන දුක් ටික ආත්ම හතක් පුර විඳින්න වෙනවා. තමන් උතුම් අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාන තෙක්ම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තව ආත්ම කීපයක් හෝ උපදිනවද, ඒ තුල ඔහුට විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය අර අතේ තියෙන පුංචි ගල් කැට හත වගේ කියනවා. දැන් පිංගතුනි මේ උපමාවම ඔබ හිතන්න ඔබ ගැන. ඔබ ධර්මයා ඒ කිව්වේ සෝවාන් වෙච්ච කෙනෙක් ගැන ඒ උපමාව. ඔබ හිතන්න ඔබ ගැන. ඔබ තාම පෘථජ්ජන මට්ටමේ ජීවත් වෙන කෙනෙක් නම් ඔබ ධර්මාවබෝධය ලැබලා නැත්නම් ඔබට ගෙවාගෙන ආපු සංසාර දුකත් අර මහ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේමයි අනාගතේ විඳ විඳ අනාගතේ ගෙව ගෙවා යන්න තියෙන දුක් ප්‍රමාණයත් අර මහ පොළොවේ තියෙන ගල් කැට පස් කැට වැලි කැට වගේමයි. ඒ නිසා කෙලවරක් නොපෙනෙන සංසාර ගමන කාව වගේමයි තමන් කවදා කොහින් කැරකිලා කොයි විදිහකට සසර ගමන අවසන් කරයිද කියලා අනාගතේ පේනතෙක් මානිකවත් විසඳුමක් පේන්නේ නැහැ. සෝවාන් ඵලයටවත් පත් නොවෙච්ච පෘථජ්ජන භාවයේ ජීවත් වෙන කෙනාට. ඒ නිසා මෙන්න මේ අනතුරින් මිදීම පිණිස ඔබ උත්සාහ කරනවා නම් ඔබ වීරිය වඩනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ යුද්ධ 1000ක් දිනනවට වැඩිය ලෝකේ යුද්ධ කළා යුද්ධ කරලා ලෝකේ රටවල් අත්පත් කරගෙන ලෝකේ යුද්ධ 1000ක් දිනනවටත් වඩා මේ ලෝකේම අධිපති භාවයේ දරන සක්විති රජකම ලබනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. අන්නේ නිසා ඔබ මේ කෙලෙස් යුද්ධේ ජය ගන්න වීරිය වඩන්න. ඔබ කෙලෙස් යුද්ධෙන් ධර්මය අවබෝධ කරගෙන මේ කෙලෙස් සටනෙන් දිනා ගන්න ඔබ උත්සාහයක් ගන්න. ඒ පිණිස ඔබට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බාහිර අංග දෙකක් උපකාර වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. බාහිරින් කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපිට සද්ධර්මී ලැබෙන්නේ. ඊතා පිරිසිදු ධර්මයේ අපිට අහන්න ලැබෙන්නට ඕන. ඊළඟට ඔබ තුල තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. ඒ ඇසූ ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඊළඟට ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම ධම්මානුදම ප්‍රතිපදා. අද අපි විමසලා බලමු සෝවාන් ඵලයට පත් වෙන කෙනා ප්‍රහාණය කළ යුතු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන්ගේ ස්වභාවය ගැන අද අපි චුට්ටක් විමසලා බලමු. පින්තුනි සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය ගැන අපි අහලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන මම මගේ මගේ ආත්මයයි කියන ආත්ම දෘෂ්ටියක් ඔහු තුල කොහෙන් බැලුවත් ඔහුට පේන්නේ මේක මම මේක මගේ මේක මට ඕන විදිහටම පවත්ව ගන්න පුළුවන් කියන දෘෂ්ටියක් තුල බැසගත් දෙයක් අපි තුල තියෙනවා. ඒක මේ අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා පවතින දෙයක්. අන්නේ දෘෂ්ටිය නිසාම ඒක තමයි කඩා ගන්න අමාරුම දේ. මේ සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය තුලමයි සත්වයා සතර අපායේ මහ ගෙදර කරගෙන මේ සංසාර ගමනේ ඇදිලා යන්නේ. කෙනෙක් සක්කාය දිට්ඨිය බිඳගත්තා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරා කියන්නේ විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන් විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන් ගැන තියෙන සැකය. ඔහුට නිකම්ම දුරු වෙලා යනවා. ඊළඟට සීලබ්බත පරාමාස. එයා සීලය කියන්නේ මොකක්ද? කය වචනේ සංවර කරගන්නේ කොහොමද? ධර්මාවබෝධයේ පිණිස ඔහු සීලය ගැන වැරදි දෘෂ්ටි මතවාද ඔස්සේ වැරදි දේවල් අනුගමනය කරන්නේ. ඔහු නිවරදි ආර්යකාන්ත සීලයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා පිංගතුනි මොකද සෝවාන් ඵලයට පත් වෙන කෙනාට සෝතාපට්ටි අංග හතරක් බුදුහාඳුරෝ පෙන්නනවා. බුද්ධේ අවිච්ඡප්ප්‍රසාර. බුදුරජාණන් වහන්සේ ගැන ඔහුට අචල සද්ධාාවක් පිහිටනවා කාටවත් වෙනස් කරන්න බැරි. ධම්මේ අවිච්ඡප්ප්‍රසාදේ. ධර්මයේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා කාටවත් වෙනස් කරන්න බැරි. සංඝේ අවිච්ඡප්ප්‍රසාදේ. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක් ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති වෙනවා සමගම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොටම තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති වුණා කියන්නේ සැකියනේ. අන්න යාට විචිකිච්ඡාව. බුද්ධ ආදී අටතැන් ගැන බුදුහාඳුරුව ගැන ධර්මයේ ගැන සංඝයා ගැන අතීතයේ ගැන වර්තමානයේ ගැන තමන් මේ ආපු සංසාර ගමන ගැන මරණින් මත්තේ උපදිනවද නැද්ද මේ වගේ ඇතිවන මේ සැක සංකා සියල්ල ඔහුට දුර වෙලා යනවා. එතකොට ඒ විතරක් නෙමෙයි ආර්යකාන්ත සීලයකින් යුක්තයි. එයා සීලබ්බත පරාමාස කියන සංයෝජනේ ප්‍රහාණී වීමත් එක්කම අවබෝධයෙන් යුක්ත දිවිහිමියෙන් සිල් රකින කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ පිණිස වැදගත්ම දේ තමයි සක්කාය දිට්ඨි. මෙන්න මේ සක්කාය දිට්ඨිය ගැන අපි උත්සාහයක් ගමු තේරුම් ගන්න. පිංගතුනි මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම ගැන බුදුහාඳුරු තවත් ලස්සන උපමාවකින් පෙන්නලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දවසක් රාජ්‍යක මහා අපරාධකාරයෙක් ඉන්නවා, හොරෙක් වංචනිකේ. රජ්ජුරුවන්ට රාජ භටයන්ට කොයි විදිහටවත් අල්ලගන්න බැරි වෙන විදිහට මේ අපරාධකාරයා හැංගි හැංගි අපරාධ කර කර ඉන්න. මේ අපරාධකාරයා රාජ භටයන්ට යම් වෙලාවක කොටු වෙනවා. මේ කොටු කරගත් අපරාධකාරයා රජ්ජුරුව ළඟට දන්වැල් දාලා මාංචු දාලා ඇදගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන රජතුමනි, මෙන්න අර අපරාධකාරයා. මොහු මේ විදිය වැරදි කරා. මොහු මේ වගේ වැරදි කරා. මොහු මේ වගේ අපරාධ කරපු කෙනෙක්. මොහුට සුදුසු දඬුවමක් පමුණවන්න කියලා. ඒ වෙලාවේ රජ්ජුරුව මේ කරපු වැරදි අපරාධ ගැන අහලා ඒ මොහොතෙම කියනවා, දැම්ම ඇදගෙන ගිහිල්ලා හෙල්ලපාරවල් 100ක් අනින්න කියලා. දැන් මේක උපමාවක්. දැන් අර අපරාධකාරයව අරගෙන ගිහිල්ලා දඬුවමක් හැටියට හෙල්ලපාරවල් 100ක් උදේම අනිනවා. දැන් ඇනලා දාලා තියෙනවා. දැන් ඔහු අර හෙල්ලපාරවල් 100ෙම වේදනාව විඳලා කෑ ගහනවා, විලාප දෙනවා, දඟල දඟල ඉන්නවා. ඔබ ඇත්තට හිතුවොත් හෙල්ලපාරවල් 100ක් අනින්න ඕනේ, කීපයක් අනිනකොට මැරෙනවා. නමුත් මේක උපමාව. රජ්ජුරුවන්ට දවල් මතක් වෙනවා, අර අපරාධකාරයා මැරුණත් දන්නේ. රාජභටයන්ගෙන් අහනවා, කෝ අර අපරාධකාරයා තාම ජීවත් වෙනවද? රජතුමනි, තාම පණ අදිනවා, තාම වේදනාවෙන් ඉන්නවා කියන. එහෙමනම් දවල්ට හෙල්ලපාරවල් 100ක් අනින්න කියන. දැන් රජ්ජුරුවන්ගේ අර අණකිරීමත් එක්ක දවල්ටත් හෙල්ලපාරවල් 100ක් අනිනවා. රජ්ජුරුවන්ට රෑ නිදාගන්න ගියාම මතක් වෙනවා, මේ අපරාධකාරයා තාම පණ තිනවත් දන්නේ. හවස අඬ ගහලා අහනවා අර වදකියන්ගේ, කෝ අර පව්කාරයා තාම ඉන්නවද? රජතුමනි, තාම පණ තිනවා කියන. එහෙමනම් රාත්‍රියටත් හෙල්ලපාරවල් 100ක් අනින්න කියන. දැන් උදේට හෙල්ලපාරවල් 100යි, දවල්ට හෙල්ලපාරවල් 100යි, හවසට හෙල්ලපාරවල් 100යි, දවසට 300යි. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි, ඔය විදිහට දවසකට 300 බැගින් අවුරුදු 100ක්ම ආයුෂ තියෙන කෙනෙකුට අවුරුදු 100 පුරාම එක දිගට හෙල්ලපාරවල් ඇනලා ඇනලා ඇනලා අවුරුදු 100 අවසානයේ ඒ විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන්, සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් හේතු සහිතව මහණෙනි ඒකට කැමති වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ? පින්වතුනි, මේකෙන් ඔබ තේරුම් ගන්න මේක උපමාවක්. ඒ කියන්නේ හෙල්ලපාරවල් ඇනලා දුක විඳලා ධර්මය අවබෝධ කරන්න බෑ. මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි, ඒ වගේ දුකක් විඳලා හරි කවුරු හරි හේතු සහිතව කියනවා නම් ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා ඔබ ඒකට කැමති වෙයි. ඒකට හේතුව තමයි කියනවා, මේ දීර්ඝ සංසාර ගමනේ හෙල්ල පාරවල් කාලා මැරිච්ච වාර ඔයිට වඩා වැඩි කියන. ධර්මය අවබෝධ නොකර මේ දීර්ඝ සංසාර ගමනේ බෙලි කැපුම් කාලා උල් පාරවල් වලින් ඇනලා හෙල්ල පාරවල් කාලා සසරේ අපි මැරිලා තියෙන වාර විඳලා තියෙන දුක් ප්‍රමාණය දිහා ගත්තාම මේ අවුරුදු 100 විඳින දුකේ හැටි දෙයක් නෙමෙයි කියේ. එහෙම හරි දුකක් විඳලා ධර්මය අවබෝධ කරන්න පුළුවන් නම් මහණෙනි ඒකටත් කැමති වෙන්න කියේ. එහෙමනම් අපිට පේනවා අපි සෝවාන් වෙන්න උත්සාහ ගන්නවා කියන්නේ, සෝවාන් ඵලයට පත් වෙන්න හරි ඔබ වීරිය වඩනවා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨද, මොනතරම් රැකවරණයක්, මොනතරම් ආරක්ෂාවක්ද ඔබට ලැබෙන්නේ. පින්තුනි, සක්කාය දිට්ඨිය, මේ සක්කාය දිට්ඨිය 20 ආකාර සක්කාය දිට්ඨියක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ සක්කාය දිට්ඨිය ගැන තේරුම් ගන්න නම් අපි පංච උපාදානස්කන්ධය ගැන කලින් තේරුම් ගන්නට වෙනවා. පංච උපාදානස්කන්ධය තමයි දුක. අපි අවබෝධ කරන්න තියෙන චතුරාරි සත්‍ය. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන මේ ආර්ය සත්‍ය. දුක ගැන ඔබ තේරුම් ගන්න. දුක ගැන ඔබ අහලා ඇති, ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඊළඟට වයසට යෑම දුකක්. ලෙඩවීම දුකක්. ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ. මරණම්පි දුක්ඛං, මරණේ දුක. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් සමග එකතු වීම දුක. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. යමක් කැමති දේ නොලැබීම දුකක්. දැන් මේ කියපු ටික මේක අපි කාටත් පේන්න තියෙනවා. අපි කවුරුත් විඳිනවා, විඳවනවා මේක දුකක් කියලා අපි කවුරුත් දන්නවා. එතකොට මේක විමසගෙන යනකොට ඇත්ත නින්නම් කියලා හිතෙනවා. ඉතින් ඉපදීම දුකක්. ලෙඩ වෙනවා, ඒක දුකක් තමයි. වයසට යනවා, ඒක දුකක් නෙන්න. මිනිස්සු මැරෙනවා, ඒක දුකක් නෙ. මිනිස්සු අඬනවා, කෑ ගහනවා, වේදනාව විඳිනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරි මිනිස්සු කොච්චර හඬා වැළපිනවා, ඒක දුකක් නෙ. අප්‍රියයන් සමග එකතු වීමත් දුකව තේරෙනවා. හැබැයි පින්වතුනි, ඒ තේරෙනදී එදගොන මේ දුක මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුක්ඛාරය සත්‍ය විස්තර කරන තැන අවසානයේ හකුලවල පෙන්නවා, සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි දුක කියලා කියන්නේ හකුලවල ගත්තොත් සංක්ෂේපයෙන් ගත්තොත් පංච උපාදාන ස්කන්ධයයි දුක. එතකොට මෙන්න මේක තමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉපදීම දුකක් කියලා කොච්චර කීකී හිටියත් ඇත්ත නේනම් මේක දුකක් දුකක් කියලා දුක අවබෝධ වෙන්නේ. වයසට යාම දුකක් නේන ඔව් අනේ දුකක් තමයි කියලා කොච්චර කීකී හිටියත් ඒ දුක අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය ඔස්සේ. ලෙඩවීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු ඔක කොච්චර දැනගෙන හිටිය මන් දන්නවනේ කිව්වට එතනින් දුක අවබෝධ වෙන්නේ. අවබෝධ කරන්න තියෙන දේ තමයි සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ක, පංච උපාදාන ස්කන්ධ දුක. මේ පංච උපාදාන ස්කන්ධය හටගන්නේ අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය තුල. ඔබටත් මටත් මේ ලෝකේ උපදින හැම කෙනාටම සසර ගමන සකස් කරන ආයතනයන් පිහිටන. සමහර කෙනෙකුට කර්මාන් රූපිය මේ ආයතන හයෙන් එකක් දෙකක් නොපිහිටන්න පුළුවන්. සමහර උපදිනකොටම එක්ක ඇස් හන්දයි. සමහරුට උපදිනකොටම කන් ඇහෙන්නේ නැහැ. එතකොට මේ වගේ යම් යම් දුර්වලතා කර්මාන් රූපිය පිහිටන. හැබැයි ඇස් පේන්නේ නැහැ කියලා කර්ම හැදින එක නතර වෙන්නේ අනිත් ආයතන ඔස්සේ කර්ම සකස් වෙන. කන් ඇහෙන්නේ නැහැ කියලා කන මුල් කරගෙන සසර ගමන හැදුන් නැති වුණාට අනිත් ආයතන ඔස්සේ සංසාර ගමන හැදෙන. ඒ නිසා ඔබ බලන්න සතෙක් දිහා බලන්න. කුකුල් පැටියෙක්, පූසෙක්, බල්ලෙක් ඒ සත්වයන්ටත් ඇස් දෙකක්, කටක්, නාසයක්, දිවක්, ශරීරයක්, මනසක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මනස දැන් ඔබ බලන්න ගෙදර බලු පැටියා. ඔය කොහේ හරි ඇවිදලා ඔබේ ගේ හොයාගෙන ඉන්න දන්නේ නැද්ද? ඔහු දන්නවා. ඔහුට කල්පනාවක් තියෙනවා, සිහියක් තියෙනවා, සිහිය නැති නෙවෙයි. ඊළඟට ගෙදර ස්වාමියා මාස ගානකට පස්සේ ගෙදරට ආවත් ඔහු අඳුරනවා. එතකොට මේ දැන කෑම ටික දුන්නට පස්සේ ඒ කෑම ටික කන්න සමහර සත්තු හොඳට පුරුදු කරනවා. ඔබ දන්නවා ලෝකේ සමහර අන්ධ අයව බලාගන්න වෙනම බල්ලන් කොටසක් ඉන්නවා, ට්‍රේනින් කරලා පුරුදු කරපුවයි. අපි දැකලා තියෙන ඕක අපි රටවල් වල ධර්ම දේශනා කරන්න යද්දී ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒ අන්ධ අයට හොඳට ට්‍රේනින් කරපු බල්ලෙක් තමයි ඒ කෙනාගේ කටයුතු වෙනුවෙන් ලබලා දෙන්නේ. ඔහු කියන තැන් වලට අර බල්ලට පුළුවන් මෙයාව එක්කන් යන්න. අපි දැකලා තියෙනවා පාරේ අන්ධ අයව අර බල්ලා තමයි එක් කරගෙන යන්නේ. ඔහුගේ අර බෙල්ලට දාලා තියෙන දන්වැල් අල්ලගෙන ඉන්නකොට බල්ලා හරියට එක් කරගෙන යනවා. ඔහු කණුවේ එල්ලිලා ඒ කණුවේ තියෙනවා බොත්තම පහළ මට්ටමේ තියෙන මේ සතෙකුට ඒක උබන්න පුළුවන් විදිහේ තැන. ඒව පුරුදු කරලා තියෙන ඒ කල ලයිට් වල පාට, බෝඩ් වල වර්ණ, හැඩතල ඒව සත්තුන්ට පුරුදු කරලා තියෙන. ඔහු කියවොත් මාව මේ බැංකුවට එක්කන් යන්න කියලා කියද්දි ඒ බල්ලා හරියට ඒ පාර පන්නගෙන ඒ බෝඩ් එක තියෙන බැංකුව ළඟට ඔහු එක්කන් යන. ඔහුව කඩේකට එක්කන් යන්න කිව්වොත් එක්ක කෑමක් ගන්න කඩේක නමක් කිව්වොත් ඒ කඩේ බෝඩ් එකේ ඒ පාට ඒ නමට ඒ සත්තුන්ව පුරුදු කරලා තියෙන. ඔහුව පාර පන්නගෙන බස් එකේ එක්කන් යනවා. එතකොට මේ හැම තැනකම මේ විදියට සත්තුන්ව පුහුණු කරලා පුරුදු කරලා ඔබ බලන්න සතුන්ගේ සමහර රහස් හොයන හැටි, සමහර අපරාධ අල්ල ගන්න හැටි, ඒ වගේ සත්තුන්ව පුහුණු කරලා පුරුදු කරලා මොනතරම් ඔවුන්ගේ වැඩ ගන්නවා. ඒ නිසා පින්වතුනි මේ හැම සත්ත්වයක් තුලම මේ ඇස, කන, නාසය, දිව, කය ඔවුන්ටත් කර්ම හැදෙනවා. අපි මනුස්ස ජීවිතය ගැන හිත ඔබ ගැනදී ඔබ බලන්න මේ ධර්මයේ ඕපන අයිකයි. තමා තුලින් බලන්න තියෙන. දැන් මේ කියන දේවල් තමන්ට ගලපාගෙන තමන් තුලින් බලන්න ඇත්තද? මා තුලත් මෙහෙමද කියලා බලන්න. දැන් අපි ගමු අපිට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා අපිට ආයතන හයක් තියෙන. මේ ආයතන හය තුලමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ පළවෙනි එක තමයි රූප උපාදානස්කන්ධය. රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ. මේ රූපේ බුදුහාඳුර පෙන්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. රූපේ ගැන ලස්සන උපමාවක් පෙන්නනවා. එතකොට අපිට තේරෙනවා මේක තියෙන මහා හත්ති පදෝපම සූත්‍රය. බුදුරජාන් වහන්සේ රූපේ ගැන උපමාවක් පෙන්වුවා. මහණෙනි රූපේ කියලා කියන්නේ හරියට කණු හතරක් හිටවලා ඊළඟට උළුවස්සක් ජනේලයක් තියලා හරහට ලී බැදලා ඊළඟට වහලයක් සෙවිලි කරලා මැටි ගහලා වහලෙට අතු පොල් අතු හරි මොනවා හරි අතු සෙවිල්ලලා දැන් සම්පූර්ණ මේ විදිහට හදලා ගත්තට පස්සේ අපි මේකට කියන්නේ ගේ කියලා. අන්න ඒ වගේ තමයි ඇට සැකිල්ලක් නහරවැල් වලින් ඔතලා මස්ලේ තවරලා හමකින් වැහුණට පස්සේ මේකට අපි රූපේ කියලා කියන. ඔන්න මහා හත්ති පදෝපම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ රූපය තේරුම් ගන්න විස්තර කරලා දෙන ආකාරය. එහෙමනම් අපිට පේනවා මේ රූපයයි කියලා කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත් අපේ මේ පේන ඕලාරික මේ ශරීරේ. මේ අපිට පේන්න තියෙන සතරම කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූප කයට මේක තමයි රූපය හැටියට හඳුන්වන්නේ. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේ පිහිටලා තියෙන්නේ මේ රූපය ඇසුරු කරගෙන. එතකොට මේ රූපය හැටියට ඔබ ඉස්සල්ලා එක තේරුම් ගන්න. ඊළඟට වේදනාව. වේදනාව කියලා කියන්නේ විඳීම. මේ ආයතන හයේම ස්පර්ශය නිසා තමයි විඳීම ඇති වෙන්නේ. අන්න ආයතන හයේ ස්පර්ශයක් ඇති වෙනවා. ඒකෙන් විඳීමක් උපදිනවා. ඇහැයි රූපයයි විඥාන එකතු වීම ඇසේ ස්පර්ශය. අන්න ඒ නිසා ඇහැ පේන රූපය ගැන විඳීම ඇති වෙනවා. සමහර රූප දැක්කහම දුක හිතෙනවා. සමහර රූප දකින්නකොට ආස හිතෙනවා. හිත ඇදිලා යනවා. එතකොට මේ විදිහට සැප දුක් උපේක්ෂා හැටියට ඒ දකින දකින රූප ඔස්සේ විඳීම උපදින. අන්න ඒක තමයි වේදනා උපාදානස්කන්ධ වෙන්නේ. කනට ඇහෙන ශබ්දය ගැන ඔය විදිහට විඳීම උපදින. දැන් ඔබ අපි දන්නවා අපි කියනවා මට ඇහුණා, මං අහගෙන හිටියා, මං හොඳට අහගෙන හිටි. ඔබට යමක් ඇහෙන්නේ කොහොමද? කනයි ඒ ශබ්දයයි විඥානය එකතු වීම. අපි කියනවා කනේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳීමක් උපදිනවා. අන්නේ විදීම තමයි වේදනාව කියන්නේ. ඔබට බනිනව ඇහුනොත් ඔබට දුකක් හටගන්න. ඔබ කැමති ආශා කරන සින්දුවක්, ආශා කරන හඬක්, මිහිරි හඬක් ඇහෙනකොට ඔබට සතුටක් උපදින සැප විඳීම. එතකොට බලන්න කනේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. ඇහැට පේන රූප ඔස්සේ විඳීම ඇති වෙනවා. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ විඳීම උපදිනවා. දිවට දැනෙන රසය ඔස්සේ විඳීමක් ඇති වෙනවා. කයට දැනෙන පහස ඔස්සේ විඳීම ඇති වෙනවා. මනසින් ඒවා හිත හිත විඳීම් මනස තුල උපද්දවන. එතකොට මේ විදිහට ආයතන හයේම ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙනවා. ඒ තමයි වේදනාව. අන්න දැන් රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. වේදනාව කියලා කියන ආයතන හයේම ස්පර්ශයෙන් ඇති වෙන විඳීම. ඔබට මම මේ සරලව යම් ප්‍රමාණයකට මේක විස්තර කරගන්නයි මේ සරලව තේරුම් කරගෙන යන්න. රූප, වේදනා. ඊළඟ එක තමයි සංඥා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. ඇහෙන් රූප හඳුන ගන්නවා, කනින් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා, දිවෙන් රස හඳුනා ගන්නවා, කයෙන් පහස හඳුන ගන්නවා, මනසෙන් අරමුණු හඳුන ගන්නවා. මේ ආයතන හයේම හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීම ඇති වෙන්නේ අර කියන ස්පර්ශ නිසාමයි. ඇහැයි රූපයයි එකතු වීම ඇසේ ස්පර්ශයෙන්මයි ඇහැට පේන දේවල් හඳුනගන්නේ. මේ කවුද? මිනිස්සෙක්ද? සතෙක්ද? පාට, වර්ණ, හැඩතල, ගෙවල්, වාහන, මේ කන්දක්, මේ සතෙක්, මේ ඔක්කොම අපි හඳුනාගන්නේ සංඥාවෙන්. ඊළඟට කනට ඇහෙන දේ, කනයි ශබ්දයයි විඥාන එකතු වීමෙන් තමයි කනට ඇහෙන දේ හඳුනගන්න. මට එන්න කිව්වද, යන්න කිව්වද, කාක්කෙක් කෑ ගැහුවද, වාහනයක්ද, ගහක් කඩාගෙන වැටුණාද, මේ ශබ්දෙන් අපි හඳුනා ගන්නවා. ඒක තමයි සංඥාව. ඊළඟට ගඳ සුවඳ හඳුනගන්නවා. අපිට ගඳක් සුවඳක් එනකොටම මේක සැරක්, එක්ක මොනවා හරි කර වෙනවා ඇති, මේක දුගඳක්, අන්න සුවඳයි, මල් සුවඳයි, සමන් පිච්ච සුවඳයි. එතකොට මේ සුවඳද වර්ග මේ හැමදේම අපි හඳුන ගන්න. ඒ සංඥා දිවට රස දැනෙනකොටම හඳුන ගන්න. තිත්ත රහ, ඇඹුල් රහ, පැණි රහ, ඒ ඔක්කොම හඳුනා ගන්න. ඒ තමයි සංඥා. කයට දැනෙන පහස, සීතල, රස්නේ, උණුසුම, සියුම්බ, මේ ඔක්කොම හඳුන ගන්න. එතකොට මෙන්න මේ හඳුනා ගැනීම ඇති වෙන්නේ ආයතන හයේම ස්පර්ශ නිසාමයි. ඒ තමයි සංඥා. එතකොට ඔන්න රූප, වේදනා, සංඥා. ඊළඟ එක තමයි සංස්කාර. පිංගතුණී සංස්කාර කියන්නේ චේතනා. කර්මී සකස් වෙන්නේ එතනයි. චේතනාහම් භික්කවේ කම්මං වදා. මහණෙනි, චේතනාව කර්මයයි කියලා බුදුහාඳුර පෙන්න. දැන් බලන්න ඔබ අපේ ඇහැට පේන රූප ගැන අපි චේතනා පහළ කරන එකට අපි කියන රූප සංචේතන. කනට ඇහෙන ශබ්ද ගැන චේතනාවක් පහළ වෙනවා, ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා, ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ගැන චේතනා පහළ වෙන, රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙන, පොට්ටබ්බ සංචේතන. හිතෙන් මේවා ගැන හිතනකොට ඒ අරමුණු ඔස්සේ, සිතුවිලි ඔස්සේ චේතනා පහළ වෙන ධම්ම සංචේතන. මේ ආයතන හයේම ස්පර්ශයෙන්ම චේතනා උපදින. දැන් එහෙනම් ඔබට තේරෙන්න ඕනේ විඳීම ඇති වෙන්නේ ස්පර්ශයෙන්මයි. හඳුනා ගැනීම සංඥා උපදින්නේ ස්පර්ශයෙන්මයි. හඳුනාගත් දේ ගැනමයි චේතනාව ඇති වෙන්නේ. අන්න එහෙමනම් ස්පර්ශයෙන් ඇති වෙන උපාදානස්කන්ධ තුනක් තියෙනවා. වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය කියන මේ තුනටම හේතුව ස්පර්ශය. ස්පර්ශේ නිසා හට ගන්නවා, ස්පර්ශේ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දැන් අපි මුලින්ම කතා කරපු රූපේ සතර මහා ධාතුගෙන් හටගත් රූපය ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධ. කනබුන ආහාර, කබලින්කාර ආහාර. මෙන්න මේ ආහාරයෙන් තමයි රූපේ පවතින්නේ. ආහාර නැති වෙනකොට දැන් ඔබ සරලව නිකන් තේරෙන විදියට හිතන්න, කන්න බොන්න නැති වුණොත් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? කය පවත්වන්න පුළුවන්ද? පින්තුනි, ආහාරයක් නැති වෙනකොට ශරීරය පවත්වන්න පුළුවන්කමක් නැහැ. උපරිම දවස් කීපයක් ඉඳි කන්න බොන්න නැති වෙනකොට ක්ලාන්ති වෙනවා. ඊළඟට ආහාර නිරුද්ධ වීමෙන්ම මේ රූපේ නිරුද්ධ වෙලා යන මනුස්සයා මැරලා යනවා, කන නැති වුණා. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුට පවා උපරිම දින 7ක් සමාපත්ති සුවයෙන් වැඩ ඉන්න පුළුවන්. ඒ දින 7 අවසන් වෙලා නිරෝධ සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එදා දවසේ දානයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. ඒක ධර්මතාවයක් හැටියට පෙන්නා. මොකද උපරිම මේ කය සමාපත්තියක් තුල වුණත් ආහාරයක් නැතුව පවත්වන්න පුළුවන් දින 7ක් වගේ කාලයක්. ඒ නිසා පිංගතුනි, අපිට පේනවා අපේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. දැන් ඔබ හේතුඵල හැටියට මේ ටික තේරුම් ගන්න. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. ආහාර නිසා හටගත් ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. අන්න ආහාර සමුදය රූප සමුදය, ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඊළඟට වේදනාව. ආයතන හයේම ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඊළඟට සංඥාව, හඳුනා ගැනීම. අර ආයතන හයේ ස්පර්ශය නිසාමයි හඳුනාගන්නේ. ස්පර්ශය වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙලා යනවා. ඊළඟට චේතනාව, සංස්කාර. ඒකත් ඒ වගේමයි. ස්පර්ශය නිසාම හටගත්තා, ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලා ගියා. ඊළඟ එක තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙතනදී විඥානය ගැන අපි වෙනම අවධානය යොමු කරලා බලන්න තියෙනවා. අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී විඥානය ගැන කතා කරන්නේ පස්වෙනියක්. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි විඥානයේ මේ හතරටම උපකාර වෙනවා. විඥානයේ රූපේත් බැස ගන්නවා, වේදනාවෙත් බැස ගන්නවා, සංඥාවෙත් බැස ගන්නවා, සංස්කාරවලත් බැස ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්න රූපයෙන් තොර, වේදනාවෙන් තොර, සංඥාවෙන් තොර, සංස්කාරවලින් තොර තනිව පවතින විඥානයක් ගැන හෝ, තනිව වැඩෙන විඥානයක් ගැන හෝ, තනිව ගමන් කරන විඥානයක් ගැන හෝ, තනිව විපුල භාවයට පත් වෙන විඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එහෙමනම් පින්වතුනි, යම් තැනක විඥානයක් ගැන අපි කතා කරනවද, යම් තැනක විඥානයක් පවතිනවද? රූප, වේදනා, සංඥා, සංස්කාරවල බැසගත් විඥානයක් තමයි පවතින්නේ. ඒ නිසායි විඥානේ පස්වෙනියට පංච උපාදානස්කන්ධ විස්තර කරන තැන විස්තර කරන්නේ. විඥානේ හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප. එතකොට රූප, පඨවි, ආපෝ, තේජෝ, වායු කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් විඥානයක් හටගන්න නම් තියෙන්න ඕන. නාම ධර්ම කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, ස්පර්ශේ. ඊළඟට මනසිකාරය. මෙන්න මේ කියන නාම ධර්මත් රූප ධර්මත් එකතු වෙච්ච තැන විඥානේ පවතින. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ හටගන්නවා. නාම රූප නිරුද්ධ වෙනකොට විඥාන නිරුද්ධ වෙනවා. ওই විදිහට තමයි විඥානේ ගැන තීරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇස කියන්නේ නාම රූපයක්. බලන්න ඇස දිහා ඔබ හොඳට බලන්න. ඇස කියන්නේ නාම රූපයක්. නාම රූප පත්‍ය සලායතන. ඔබ පටිච්ච සම්පාදය අහලා ඇති. ආයතන හය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප පත්‍ය සලායතන. එතකොට නාම රූප ප්‍රත්‍යෙමයි ආයතන හය හටගත්තේ. ඒ කියන්නේ ඇස කියන්නේ නාම රූපයක්. කන කියන්නේ නාම රූපයක්. නාසය කියන්නේ නාම රූපයක්. දිව කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. කය කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. මනස නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. එහෙමනම් ඒ නාම රූපයන්ගෙන් හටගත් තැනම තමයි විඥානයක් පිහිටන්නේ. දැන් බලන්න ඇසේ රූප ධර්ම තියෙනවා. අපි ඒකට කියනවා මස ඇස කියලා. ඇහැයි තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් ඇස තුල තියෙනවා. මස ඇසක් තියෙනවා. හැබැයි මේ මස ඇසක් තිබ්බ පමණින්ම විඥානේ හටගන්නේ නැහැ. දැන් බලන්න මැරිච්ච කෙනෙක්ගේ ශරීරයක් තුල අපි හිතමු කවුරු හරි ඇහැ ඇරිලා මැරිලා මැරිච්ච ගමන් ඇහැ අරගෙන මැරිච්චයි ඉන්නවා. එයාගේ ඇහැ ඇරිලා තියෙනවා. ඒනක් තියෙන. හැබැයි එයාගේ විඥානේ හටගන්නේ එතන සතර මහා ධාතු තිබුණට නාම ධර්ම නිරුද්ධ වෙලා තියෙන. මොකද ඔහුගේ ඇහැ මුල් කරගෙන ස්පර්ශයක් හටගන්නේ, විඳීම් ඇති වෙන්නේ නැහැ, චේතනා නැහැ, මානසිකාරයක් නැහැ. ඔහුගේ නාම ධර්ම නිරුද්ධ වෙලා. රූප ටික අර මස ඇස කියලා කියන මස් වලින් හැදිච්ච සතර මහා ධාතුන්ගෙන් හටගත් මස ඇසක් විතරයි ඊතර පවතී. එහෙමනම් විඥානයක් යම් තැනක හටගන්නවා නම් නාම රූපයන්ගෙම පැවැත්මක්. තියෙන තැනකයි විඤ්ඤාණය හටගන්නේ. දැන් බලන්න අපි ඇහැ ගැනම හිතමු. ඇහැට රූපයක් පේන්න නම් ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතු වෙනවා. අන්න ඇහි ස්පර්ශය. එහෙනම් බලන්න එතන විඤ්ඤාණේ එතන තියෙනවා. ඒ ස්පර්ශේ නිසාම නම් විඳීම ඇති උනේ. එහෙනම් ඒ ස්පර්ශය තුල විඤ්ඤාණේ පැවැත්මක් තියෙනවා. ඒ ස්පර්ශේ නිසාමයි හඳුනා ගැනීම ඇති වෙන්නේ. එහෙනම් ඒ ස්පර්ශය තුලත් විඤ්ඤාණේ තියෙනවා. ඒ ස්පර්ශය නිසාමයි චේතනා පහළ වෙන්නේ. එහෙනම් චේතනාව තුලත් විඤ්ඤාණේ බැසගෙන තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාරات එක්ක බැඳී ගිය ඒවැ බැසගත්තු විඥානයක් තමයි පවතින්නේ. අන්න ඒ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානේ නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේ ටික. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔක තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. වින්නතුනේ ඔබට මේක අමාරුයි වගේ ටිකක් තේරෙන්න පුළුවන්. හැබැයි ඔබ මතක තියාගන්න අපි කවදා හෝ නිවන් දකින්නවා නම් කවදා හරි අපි ධර්මය අවබෝධ කරනවා නම් අමාරු නිසා තමයි තාම අපි සංසාරේ ඉන්නේ. මේ පංච උපාදානස්කන්ධය දුකක් කියලා අපි දැක්කොත් මෙන්න මේකමයි මේ විදිහටයි මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කියලා අවබෝධ කරගත් දවසට අපි සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ පංච උපාදානස්කන්ධය ගැන තියෙන තණ්හාව ප්‍රහාණය කරගත් දවසට අපි රහත් වෙනවා. අපි මේ උත්සාහ කරන්නේ ඒ පංච උපා මුලින්ම කරන්න තියෙන පංච උපාදානස්කන්ධ දුක දුකක් වශයෙන් දකින්නේ. ඒක තමයි සත්‍ය ඥානය ඇති කර ගැනීම. මෙන්න මේ විදිහටයි මේකේ පැවැත්ම වෙන්නේ. අපි තුල දැනට තියෙන අවිද්‍යාව නිසා තියෙනවා මේක මම මේ රූපේ මම මේක මට ඕන විදිහට පවත් ගන්න පුළුවන් මේ මගේ දේවල් මේ මමයි දැක්කේ මටයි පේනුනේ මේක මට ඕන විදිහට තියෙන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියක් තියෙනවා මේකත් එක බැස ඔන්න ඔය ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් මේකෙන් ගැලවීමක් නැහැ. ඒ ආත්ම දෘෂ්ටිය නැති කරගන්න ඒක පොඩි විදිහට හටගත් එකක් නෙමෙයි විෂයාකාර ආත්ම දෘෂ්ටිය. ඒක තමයි විෂයාකාර සක්කාය දිට්ඨිය හැටියට පෙන්නන්නේ. අන්නේ සක්කාය දිට්ඨිය නැති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඒක තමයි ධර්ම අවබෝධයේ පළවෙනිම තැන. පිංගතුණී දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා කියනවා හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ කාමරාග පටිග ප්‍රහාණය කරන්න සත්‍යයක් මහන්සි ගන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාවෝක වැරදී කියුවා. දැන් ඔබටත් හිතෙන්නේ අනේ ඇත්ත නේනම් හරිනේ කියලා. බලන්න මේ දේවතාව කියපු කාරණේ හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ කාමරාග පටිග ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාව ඕක මෙහෙමයි කිය වෙනස් වෙන. හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නයි කියව සත්‍යය මහන්සි ගන්නට ඕන. මොකද පිංගතුණී කාමරාග පටික ප්‍රහාණය වෙන්නේ අනාගාමි වෙන. ඉස්සල්ලාම සත්‍යය මහන්සි ගන්නේ අනාගාමි වෙන්න නෙමෙයි. අපි පියවරෙන් පියවර යා යුතු ගමන. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලින් යන ගමනක් තියෙන. ඒ නිසා ඉස්සල්ලාම පටන් ගන්නකොටම රහත් වෙන්න දේවල් හිතනවා නම් එයා පටලගත්ත කෙනෙක්. ඉස්සල්ලාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙනවා. ඒක තමයි සෝවාන් මාර්ගය. ඒ මාර්ගයේ ගිහිල්ලා තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා තමයි සකදාගාමි මාර්ගයේ වඩලා සකදාගාමි ඵලයටපත් වෙන්නේ. එතනට ආපු කෙනා තමයි අනාගාමි මාර්ගයේ වඩලා අනාගාමි ඵලයටපත් වෙන්නේ. අනාගාමි වෙනකොට තමයි කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. එහෙම අනාගාමි වෙච්ච කෙනා තමයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන අනෙක් සංයෝජන ප්‍රහාණය කරලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. එතකොට මේක පිළිවෙලින් යාවිත ගමනක් තියෙනවා. ඔබ තේරුම් ගන්න ඔබ ඉස්සරලාම කරන්න තියෙන පළවෙනිම දේ තමයි සක්කාය දිට්ඨිය බිඳීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම සෝවාන් ඵලයට පත් වීම. ඒක තමයි පළවෙනිම දේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන දේ. චතුරාරි සත්‍යයේ සත්‍ය ඥානය ඇති කර ගැනීම. ඒ පිණිස දැන් අපි ඉගෙන ගත්තා පංච උපාදානස්කන්ධය ගැන. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේකට උපාදානස්කන්ධය කියන්නේ මේකයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ අපි අවිද්‍යාව නිසා තණ්හාව නිසා මේක මම මගේ මගේ ආත්මයයි කියලා උපාදාන කරගෙන ඉන්නේ. ඒකයි ඒකට උපාදානස්කන්ධය කියලා කියන්නේ. කෙනෙක් සක්කාය දිට්ඨිය බිඳලා ඒ තුල තියෙන අස්මිමානය සම්පූර්ණයෙන්ම නැති කරගත් රහතන් වහන්සේලාට තියෙන උපාදානස්කන්ධයක් නෙමෙයි, පංචස්කන්ධයක් විතරයි. රූපේ උපාදාන කරගන්නේ රූපස්කන්ධයක් තියෙන රහතන් වහන්සේලාට. වේදනා උපාදාන කරගන්නේ වේදනාස්කන්ධයක් විතරයි තියෙන්නේ. සංඥා උපාදාන කරගන්නේ සංඥාස්කන්ධයක් විතරයි තියෙන්නේ. සංස්කාර උපාදාන කරගන්නේ සංස්කාරස්කන්ධයක් විතරයි තියෙන්නේ. විඥාන උපාදාන කරගන්නේ විඥානස්කන්ධයක් විතරයි තියෙන්නේ. හැබැයි කෙලෙස් සහිත අනෙක් සියලු දෙනා අවිද්‍යාව නිසා, තණ්හාව නිසා ඒවට බැඳී යනු. ඒක මම මගේ මගේ ආත්මයයි කියලා බැඳී ගිහිලා ඒක උපාදාන කරගෙන ඉන්නේ. පින්වතුනි, මේ බැඳී යාම මෙන්න මේ විදිහට බුදුහාමුදුරු පෙන්නනවා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය අපි කතා කරා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා, ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒක තමයි රූපේ ක්‍රියාවලිය. හැබැයි මේ රූපය ගැන සක්කාය දිට්ඨියෙන් ඉන්න කෙනා හිතනවා රූපය මම කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා මගෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ. මම කියලා දෙයක් තියෙනවා, ඒක රූපවලින් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා රූපේ තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා මම කියන කෙනා තුලයි රූපේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට රූපේ ගැන සතර ආකාරයක සක්කාය දිට්ඨියක් තියෙනවා. සෝවාන් ඵලයට පත් වෙන තෙක් ඔය සක්කාය දිට්ඨිය මොන විදිහට බැලුවත් රූපේ ගැන මම කියන සක්කාය දිට්ඨිය රූපේ තුල පවත්ත. ඔන්න ඕක බිඳ ගන්න තමයි අමාරුම දේ. ඊළඟට වේදනාව ගැන සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. මේ වේදනාව ඇති වෙන්නේ මම මට ඕන විදිහට නෙමෙයි, ආයතන හයේ ස්පර්ශයෙන් වේදනාව ඇති වෙනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හැබැයි අවිද්‍යාවයි තණ්හාවයි නිසා සත්වයා වේදනාව මම කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් මම හැදිලා තියෙන්නේ වේදනාවලින් තමයි මම හැදිලා තියෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් එයා හිතනවා වේදනාව කියලා දෙයක් තියෙනවා, ඒක තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා මම තුලයි වේදනාව පවතින්නේ. අන්න වේදනාව ගැන සතරාකාර සක්කාය දිට්ඨියක් තියෙනවා. එතකොට රූපය ගැන සතරාකාරයකට කොහෙන් කැරකුණත් මම පේනවා. වේදනාව ගැනත් කොහෙන් බැලුවත් අවිද්‍යාව නිසා මම, ඒ කියන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේකේ තියෙනවා කියලාම පේනවා. ඊළඟ දේ තමයි සංඥාව. දැන් අපි ඉගෙන ගත්ත සංඥාව ඇති වෙන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශ නිසා හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හැබැයි අවිද්‍යාවයි තණ්හාවයි නිසා යාට මේ සංඥාව තුල මම පේනවා. එයා මේ විදිහට හිතනවා සංඥාව කියන්නේ මම කියලා එයා පිළිගන්නවා. එහෙම නැත්නම් එයා හිතනවා සංඥා වලින් තමයි මම හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා සංඥාව තුලයි මමයි. එහෙම නැත්නම් මම තුලයි සංඥාව තියෙන්නේ කියලා සංඥාව ගැන සතර ආකාර සක්කාය දිට්ඨියකට බැස ගන්නවා. ඊළඟ එක තමයි සංස්කාර චේතනාව. දැන් චේතනාව ගැනත් අපි ඉගෙන ගත්තානේ. ස්පර්ශයෙන් හට ගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා. වේදනාව ස්පර්ශයෙන් හට ගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. සංඥාවත් ස්පර්ශයෙන් හටගත්ත, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒ වගේම තමයි සංස්කාර. ස්පර්ශයෙන් හට ගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හැබැයි අවිද්‍යා සහගත තණ්හාවෙන් යුක්තව මේ දිහා බලන කෙනාට පේනවා සංස්කාර මම කියලා පේනවා. එහෙම නැත්නම් මම කියලා දෙයක් තියෙනවා, ඒක හැදිලා තියෙන සංස්කාර වලින්මයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් හිතනවා සංස්කාර තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් මම තුලයි සංස්කාර තියෙන්නේ. ඔය විදිහට කොහෙන් ගත්තත් මම, මේක මගේ, මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටිය. ආත්මය කියන්නේ තමාගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක කොයි විදිහෙන් ගත්තත් චේතනාව තුලත් හතර ආකාරයකට බැසගෙන තියෙනවා. ඊළඟට විඥානේ. දැන් අපි විඥානේ ගැන ඉගෙන ගත්තා. විඥානේ නාම රූප නිසා තමයි විඥානේ හටගන්නේ. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට ඇස කියන්නේ නාම රූපයක්, කන කියන්නේ නාම රූපයක්, නාසය කියන්නේ නාම රූපයක්. මේ ආයතන හයම නාම රූප පත්‍ය සලායතන. ඒ නාම රූපයන්ගේ පැවැත්ම වෙනස් වෙනකොට ආයතන හය වෙනස් වෙනවා. හැබැයි අවිද්‍යා සහගත කෙනා, තණ්හාවෙන් යුක්ත කෙනා විඥානේ මම කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් විඥානේ මගින් විඥාන වලින් තමයි මම හැදිලා තියෙන්නේ කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් එයා පිළිගන්නවා විඥානේ තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා මම කියලා දෙයක් තියෙනවා, මගේ වසගේ පවත්වන්න පුළුවන්, ඒක තුලයි විඥානේ තියෙන්නේ කියලා හිතනවා. ඔය විදිහට කොයි ආකාරයෙන් ගත්තත් විඥානේ ගැන බැලූ බැලූ පැත්තෙන් එයා සතර ආකාරයකින් මම කියන දෘෂ්ටිය තුලින්මයි විඥානේ දිහා බලන්නේ. ඔන්න ඔය විදිහට ගත්තොත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ ගැන එකකට හතර බැගින් හතර වරක් පහ 20යි. 20 ආකාර සක්කාය දිට්ඨියක් තියෙනවා. ඕක තමයි සක්කාය දිට්ඨි. රූපේ ගැන සතර ආකාරයක මමත්වයකින් රූපේ දිහා බලන. මේක මම මගේ මට ඕන විදිහට තියාගන්න පුළුවන්. වේදනාව ගැන බලන. මේක මම මගේ මට ඕන විදිහටයි මේක තියෙන්නේ. සංඥාව ගැනත් දකින්න. සංස්කාර විඥාන කියන මේ පහ ගැනම ආත්ම දෘෂ්ටියකි. මේක මම මගේ කියන ආත්ම දෘෂ්ටියක් තුල දකින්න. ඔය දෘෂ්ටිය බිඳගන්න තාක්කල් සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. ඔය දෘෂ්ටිය බිඳීමමයි සතර පායේ නිදහස් වෙන්න තියෙන මඟ. සෝවාන් ඵලයටපත් වෙන්න තියෙන මාර්ගය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමමයි සෝවාන් ඵලයටපත් වීම. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යුද්ධ 1000ක් දිනනවට වැඩිය සක්විති රජ වෙනවටත් වඩා සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා. එහෙමනම් තමන්ගේ මේ බඹයක් පමණ ශරීරයේ තුල මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුල හටගන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන ඔය කොහෙන් බැලුවත් දකින මමත්තේ සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටිය බිඳගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ පිණිස කළ යුතු දේ තමයි විදර්ශනා භාවනාව යෝනිසෝ මනසිකාරයේදී. පින්වතුනි විදර්ශනා භාවනාවේදී අපි කරන්නේ රූපේ ගැන යථා ස්වභාවයෙන් හිතනවා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන හේතුඵල වශයෙන් බලනවා. ඒක වෙනස් වෙනවා අනිත්‍යයි. ඒක දුකටයි තියෙන දෙයක්. අනාත්මයි. ආත්මනේ මගේ වශයෙන් පවත්තන්න බෑ. ඒක හේතුඵල විදිහට දකින්න. මේ හේතු නිසා හටගත්තා. මේ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ආහාර සමුදයෙන් රූපේ හටගන්නවා. ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒක අනිත්‍යයි. කයි අනාත්මයි කියලා බලන්න බලන්න ඒ ත්‍රිලක්ෂණේ දිහා දකින්න දකින්න රූපේ මම කියපු ඒ දැක්ම එහෙම නැත්නම් මම හැදිලා තියෙන රූප වලින් කියලා රූපේ තුලයි මම ඉන්නේ මගේ තුලයි රූපේ තියෙන කියලා රූපේ ගැන යම් සක්කාය දිට්ඨියක් තිබ්බද ඒ රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන ඒ විමසීම තුළම ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම පිණිස ඒ යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාවේ නුවණ ඔබට උපකාර කරන. ඒ නිසා පින්වතුනි ඔබ විදර්ශනා භාවනාව ගැන අහලෙත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේම හේතුඵල වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ සක්කාය දිට්ඨිය බිඳින්නමයි. ඒ පිණිස කළ යුතු එකම භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳට නුවණින් විමසීමස බලන්න. ඔබේ ඇස කන නාසය දිව කය මනස ඒවැ යථා ස්වභාවය හොඳට අනිත්‍ය වශයෙන් මේ ආයතන හය ගැන හොඳට විමසන්. ඊළඟට ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න විදීම ස්පර්ශයෙන් වෙනස් වෙලා යන මට ඕන විදිහට පවත්න එකක් නෙමෙයි. ඒ නිසා මේ ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න විදීම අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි. ඒ විදිහට හේතුඵල වශයෙන් විදීම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විමසීමස බලන්න. සඤ්ඤාවත් එහෙමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වුණා. ඒක මට ඕන විදිහට පවත්න දෙයක් නෙමෙයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමස විමස බලනු. සංස්කාර දිහා තියා බලනවා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි. විඥාන දිහා බලනවා නාම රූප නිසා හටගත්තේ නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන මේ විදිහට පංච උපාදානස්කන්ධය ආයතන හය තුල පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය වශයෙන් විමසනවා කියලා කියන්නේ ඒක දුකක් අනාත්මයක් හැටියට ත්‍රිලක්ෂණේ බලනවා කියන්නේ අන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස සෝවාන් ඵලයටපත් වීම පිණිස ධර්මාවබෝධයේ පිණිස තියෙන එකම භාවනාව තමයි විදර්ශනා භාවනාව. ඒ විදර්ශනා නුවණ වැඩෙන්නේ සමාධිමත් හිතක් තුල. ඒ නිසා තමයි අපිට සමාධියක් අවශ්‍ය වෙන්නේ. ඒ සමාධියට උපකාර කරන්නේ සීලේ. සිල්වත් සීලාදී ගුණධර්ම වඩන කෙනා තුල තමයි සීලයක් තුල තමයි සමාධියක් ගොඩනැගේ. ඒ සමාධිය තුල තමයි ප්‍රඥාව විදර්ශනා නුවණ වැඩෙන්නේ. ඒ නුවණින් බලනකොට තමයි ආශ්‍රව ප්‍රහාණය කිරීම පිණිස ඒ නුවණ උපකාර කරන්නේ. ඒ නිසා තමයි මේ වඩන මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කියපු ටික ඔබ හොඳට තේරුම් අරගෙන අපි මල් පූජා කරන්නේ අපි පින්කම් කරන්නේ අපි වන්දනා කරන්නේ දන් දෙන්නේ මේ හැමදේම කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ මේ රැස් කරගන්න පින අපිට නිවන් අවබෝධයේ පිණිසම උපකාර වේවා ධර්ම අවබෝධයේ පිණිසම උපකාර වේවා කියන ප්‍රාර්ථනා. ඒ නිසා අපි විශාල උක්ෂයක් නම් බුද්ධ ශාසනය කියන්නේ අපි පූජාවල් කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා, පෙරහැරවල් යනවා, ඒවා ඔක්කොම අර බුද්ධ ශාසනයෙන් නැමැති මහා විශාල උක්ෂේ තියෙන කොලාතු ගෙඩි පොතු වගේ. හැබැයි මේ ඔබ ඉගෙන ගත්ත ටික මේක තමයි අර විශාල උක්ෂේ තියෙන අරටුව. බුද්ධ ශාසනය තුල තියෙන අරටුව තමයි මේ වටිනාම දේ. අන්නේ අරටුව අපි හරියට තේරුම් අරගෙන මේ අරටුව අල්ලගත්තේ නැත්නම් අපිට බුද්ධ ශාසනයෙන් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මේ කෙවාගෙන ආපු සංසාර ගමනේ ධර්ම අවබෝධ නොකිරීම නිසා විඳලා තියෙන දුක් ප්‍රමාණය ගත්තොත් මේ මහ පොළවේ තියෙන වැලි කැට, ගල් කැට, පස් කැට වගේ දුකක් විඳපු කෙනෙක්. ඒ නිසා ඔබ ඉන්නේ පෘථග්ජන මට්ටමෙන් නම් ඔබ තව තවත් නිවන් දකින මාර්ගයක් ගැන හිතලවත් නැත්නම් කොහොම හරි සෝවාන් වෙන්න ඕනෑ කියන හැඟීමක්වත් ඔබට නැත්නම් ඔබට ගෙවාගෙන යන්න තියෙන මාර්ගයත් මේ මහා පොළවේ තියෙන වැලි කැට, ගල් කැට, පස් කැට වගේ අන්ත දුක් විඳ විඳ යන්න තියෙන සංසාර ගමනක් ඔබට ඉතිරි වෙන්නේ. ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස මහන්සි ගන්න. ඒ පිණිස අවශ්‍යම කරන අංග දෙක තමයි බාහිරින් ලැබෙනවා කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණයේ. මේ දෙක අද හොඳටම ලැබෙන. ඔබ තුල ඇති කර ගන්න ඕනේ දේ තමයි යෝනිසෝ මනසිකාරය, ධම්මානුදම් ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසීම. ධම්මානුදම්ම ප්‍රතිපදාව කියන්නේ ධර්මයට අනුකූලව ජීවත් වීම. යෝනිසෝ මනසිකාරය තමයි මේ ආයතන හය තමා තුලින් නුවණින් විමසමින් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයේදී. ඒ ධර්මයට අනුකූලව සීලාදී ගුණ ධර්ම රකිමින් ඒ ප්‍රතිපදාවක ජීවත් වීම ධම්මානුදම්ම ප්‍රතිපදා. ඔන්න ඔය අංග හතර එකතු වෙච්ච තැන ඔබට ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, අප්‍රමාදී භාවයේ මැති වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකි. ඒ සඳහා විමසීම් 077 912 4715, 077 60 40 160 දුරකථන අංක මගින්ද, 071 80 27 197 වට්සප් අංකය මගින්ද, නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
4: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

කොටු වීරුණු මඩ කලපු වෙතර මයියන්දේ ඒ මතු පිට වට හතකට හවඩිය බැන්දේ ඉරණම ලෙස පැටියට හිටි හුරතල් බාරී මුළු ගම්මානෙටම

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

පමාව නොසැලකිල්ල මරණයට කරුණවන්නේ. එහෙයින් පින්වත, නොපමා වූවෝ නොමැරේ, පමා වූවෝ මලවුන් වැනිය. ධම්මපදය අප්‍රමාද වර්ගය.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරු දෙයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

මල් පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන්සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, 500 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරිම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත් වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම.
සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.

බුදුමග පෙරට් කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට. සුදුල ගුවන් විදුලිය සමඟ ඔබ රැඳී

ලොවේති සියල්ල ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්ප

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වි සම්පත්තිය ළඟ කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේයි.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කලෙහි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.

0: මහාසමී සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

මෙදට ගිහින් අඩන්නේ පාදිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනි කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන් විදුලිය.

මස්ලි නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

0: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාවක් අහලා බලන්න පින්වතුනි. මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන්වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ඉදුවා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකී නම් පසේබුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණ විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුණාම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වග්ගය.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මස්ලි නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය

පව් කරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනීන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේයිනි.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යම්

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වග්ගය.
1: සුදුලගේ සංගයි ඔබ රැඳි

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවි ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය.

භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.

0: ලිපෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලි තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක්
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: සුදිලෙන් ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.
1: කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා, පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුවෝ දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවුණ අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහණන්ට දන් දීම, මහණ බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දාණය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින 7ක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින 7ක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නැහැ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් 7ක් දුක් විඳින්නට සිදුුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න. මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත්.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.

ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

जिंदगी की महफिल, महफिल में हम अकेले, दामन को कोई चूमे, जुल्फों

සතිය දිනවල පස්වරු 2 සිට 4 දක්වා සුදුල රේඩියෝ.lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රම දායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරන තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමි. තිනකුයි දායක කියන හාමුදුරුව මීට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා, 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භහණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පනං සද්ධාවෙන් කරපු මේ පින්කම ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතයේ තුලින් පින්තුණු මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවනම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කම ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා, ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදිල පුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

මුනිවරයින් විසින් දේශනා කරන ලද බණ කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකරැඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිලකුවන්
3: විදුලිය මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වන්නේ.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ති ආදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේමය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ග.

කාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පාළුවනේ දිනපතා පස්වරු 5 සිට පස්වරු 6 දක්වා පුංචි ඔබවැන්නේ සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: යක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටය. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන, සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත් පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

නමු බුද්ධාය මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් කීර්තිය උදා කරගන්න.
1: ජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡ චාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත්වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජාවෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජාවෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

දෙනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ මානසික සුවේ ලැබේවා කියලා.

හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් වූ බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: 사랑하고 구한 베들레헴.
1: මල්රේනු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල්වලින් සකස් කරන විශේෂිතු මල්මාලා, මල්වියන්, මල්රේනු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරුවන් වහන්සේට සිතෙනවා, මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුව උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදී පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුව, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. එවගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන අවස්ථාව ලැබිලා තියෙනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනොත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරලා ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට

ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

කුරගානුවා කියලා කියන්නේ කුමක්ද? අපි වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. කුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ කුරගාගෙන. ඒ වගේ කළුවර කුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණේ. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුල ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරා සඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගව් ගණන් දුර වූ ජීවිතයේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයත් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද, එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරුයි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය, ඒ දෙක. මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මිහියෙන පුනරුක්තිය අනුප්‍රාසය ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

වැඩසටහනේ අපි ඉඳහිට චිත්‍රපටයක දෙක ගීතත් ප්‍රචාරය කරමු ලබනවා. මම මීළඟට තෝරාගමු ලැබුවේ එවැනි ගීතයක්. මේ චිත්‍රපටිය මහරෑ හැම වූ ස්ත්‍රිය 1966 වර්ෂයේ තමයි තිරගත වුණේ. මෙහි ගීතවල තනු නිර්මාණය කළේ සහ සංගීතය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ශිල්පියෙකු වන M.K. රොක්සාමි. ගායනා කරන්නේ මේ ගීතය මොහිදින් බෙක්. අහලා බලන්න සුමිහිරි, ඔබේ මතකයේ රැඳුණු සිත්‍රෙන්දි ගීතයක් මේ.

සුභාන්ත ගීරසිංහගේ වැඩසටහන තුළින් අපි ඉඳහිට සංගීතයට කලාවට ඉතාමත් වැදගත් වන චරිත පිළිබඳවත් කතා බස් කරන්න

මම දැන් ඔබව 1960 වර්ෂයට කැඳවාගෙන යන්නයි මේ සූදානම. 1960 වර්ෂයේ මාර්තු 1960 වර්ෂයේ මාර්තු 30 වෙනිදා තිරගත වුණා සංදේශය සිංහල චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ කේ ගුණරත්නම්, අධ්‍යක්ෂණය කළේ සිනමා මහගත්කරු ලෙස්ටර් ජේම් පීරිස් ෂූරින්, කැමරාකරණය විලි බ්ලේක්, සංස්කරණය කළා ටයිටස් චොතවත්තයන්, ගීතනු නිර්මාණය කළා සංදේශය චිත්‍රපටියට සුනිල් ශාන්ත, සංගීත සංයෝජනය සංගීත අධ්‍යක්ෂණය ආර් මුත්තුසාමි මහත්මයා, ගීපදමාලාව අරිසිං අහුබුදුසූරීන්. සංදේශය චිත්‍රපටියෙන් ඉතාම ජනප්‍රිය ගීතයක් තමයි මීළඟට මේ ප්‍රචාරය වන්නේ.

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයංපුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට ඇමතුවේ මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගීරස වින්දනයේ සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතය අතිශය හෘදයාංගමයි. ප්‍රේමකීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්තෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු හෝ දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සලන්නේ කවුද? තම දූ පුතු. සැමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රැ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතුව බිරිය තුල ස්වාමියා කෙරෙහි ආපමල් රේණුවක තරම්වත් අහිතක් නෑ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරය, කරුණාව, සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නෑ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේදුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටුණු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කළ තියලා තියෙන්නේ? ස්වාමි දියණිය. මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තුව. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටින් මුණසිංහයන්, මාලනී බුලත්සිංහල ගායන ශිල්පිනිය, මේ තුන්දෙනාම මෙලව සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ. මේ අය තවත් ජීවත්ව සිටියා නම් අපේ කලා ශ්‍රේෂ්ඨියට කොපමණ නම් සේවයක් සිද්ධ වෙයිද කියලා.
කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මියුරු ගීතේ රස විඳින්න ගීපද ප්‍රේම කීර්තිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාළනී පුලස්සිංහල.

හොඳයි. මා මේ අවස්ථාවේදී ඔබට කලාව කියන වචනය පුංචි අරුතක් ගන්වමින් පැහැදිලි කළ දෙන්න සූදානම්. බොහොම ගැඹීර ගැඹුරු අරුතක් පවතින වචනයක් කලාව කියලා සඳහන් කරන්නේ. මිනිසාගේ මූලික ලැබිකම්, ඒ කියන්නේ ශෝකය, වේදනාව, බිය, රාගය, ආදරය, කරුණාව වැනි හැඟීම් භාවයන් ප්‍රකාශ කිරීම නැත්නම් ප්‍රතිනිර්මාණය කිරීම කලාව කියලා හඳුන්වා තිබෙනවා. මිනිසාගේ භාව සංයමශීලීව කලාකරුවා විසින් ඉදිරිපත් කරනවා. සාර්ථක නිර්මාණයකදී සිද්ධ වන්නේ අපටම එම නිර්මාණයේ රස විඳ අප කවුරුන් දැයි දැනගැනීමට සැලැස්වීමයි. එවිට අපේ රසඥතාවය නුවණැස පහළ වෙනවා. කිසියම් දෙයක් අප දකින්නවාට වඩා අපූර්ව ආකාරයෙන් නිර්මාණයේ කොට ඉදිරිපත් කිරීම සැබෑ කලාකරුවාගේ ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා. ඔන්න ඔහොමයි කලාව වෙනදා සැබෑ කලාකරුවාගේ නිර්මාණයක් බිහිවන්නේ. මේ පිළිබඳව ඔබේ අවධානයට යොමු කරමින් අපි තවත් මීරු ගීතයක මිහිර බෙදා හදාගමු.

සුනි සාන්තයන් විසින් ගායනා කළ ගීතයක් තමයි මා මීළඟට තෝරාගනු ලැබුවේ. මේ ගීතයේ විශේෂත්වය බෙහෙවින්ම ඔබට සඳහන් කරනවා නම් සුවිශේෂී කරුණු කාරණා රාශියකින් සමන්විත වීමම මේ ගීතය විශේෂත්වයක් ගන්නට ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි තැටියකට නැගුණු ප්‍රථම සිංහල ගීතය 1948 වර්ෂයේ තමයි මේ ගීතය ගුවන්විදුලි තැටියකට නැගුණේ පළවෙනි වතාවට. සුනිල් සාන්තයන් පිළිබඳව ස්වභාවිත ගී රසවිඳු වැඩසටහනේදී ඇතැන් ගීත විචාරගෙන ඒමේදී අපි සඳහන් කරනු ලබනවා ඔහුගින් සිංහල සාහිත්‍යයට සිංහල ගීත සාහිත්‍යයට සිදු වූ සේවාව පිළිබඳව. විශේෂයෙන්ම 50-60 වගේ දශකවල සහ ඊටත් පෙරත් අපේ සිංහල ගීත බොහෝ විට රචනා වුණේ ඉන්දියාවේ හින්දි ගීතවල තනුවලට. මොකක්කෝ වචන ටිකක් යොදලා හින්දි ගීතයක තනුවකට තමයි ඒ කාලේ ගීත රචනා වුණේ. මෙන්න මේක මුදව ගන්න අවශ්‍ය වුණා. දේශීය සංගීත ස්වරූපය දේශීය සංගීත කලාව සොයාගෙන යන්නට වුණා. එහිදී මුල්තැනගත් එක් පුරෝගාමියෙක් හැටියට මේ සුනිල් සාන්තයන් අපට සඳහන් කරන්න පුළුවන්. අදටත් මොහුගේ ගීත අපේ මුවින් කියවෙනවා. සංගීතයේ හදාරණ ඉගෙන ගන්න කවුරුත් මොහුගේ ගීතවලින් තමයි මුල පුරන්නේ. වන්දනා ගමනක් චාරිකාවක් යන විට නැතුවම බැරි ගීතයක් මා මේ තෝරාගනු ලැබුවේ. කුඩා දරුවන් පවා මේ ගීතය ගායනා කරනවා මම දැකලා තියෙනවා. හොඳයි, එහෙමනම් මා මේ ගීතය පිළිබඳව විචාරයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ අප කවුරුත් දන්නා ඔබේ අපේ මුවින් ගැයෙන ලස්සන ගීතය. මේ ගීතයේ සංගීතය, තනුව සහ ගායනය සියල්ලක්ම සුදු කළේ සුනිල් සාන්තයන් විසින්. හොඳයි, එහෙමනම් ඒ අපූරු සුන්දර අමරණීය ගීතය මෙන්න ශ්‍රවණය කරන්න සුදුල ගුවන් විදුලියෙන්.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

කංකඩයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩය පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලමු කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවැගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවැගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගම

0: අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝ තිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්

0: වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.
1: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පිංගුතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටී යහපත් භූමි තලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහිකරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.